0: ආයුබෝවන්. මේ ඔබ සවන් දෙන්නේ ෆෝයිබී ගුවන් විදුලියේ ශ්‍රී ලාංකික කණ්ඩායම ගෙනේන ඉරිදා අරුණැල්ල වැඩසටහනට. අද 2026 සැප්තැම්බර් මාසේ 6 වන ඉරිදා. අද වැඩසටහන මෙහෙයවන මම ලක්මිනී කීරවැල්ල. අද වැඩසටහනට මට තාක්ෂණයෙන් සහාය වෙනවා ජනක වීරසිංහ. ආයුබෝවන් ජනක.
1: ආයුබෝවන් ලක්මිනී.
0: ඉතින් මුලින්ම අපි වැඩසටහන් පෙළගැස්ම ගැන කතා කරොත් වියට්නාමයේ උමං තුලින් හමු වියට්නාම් යුද්ධයේ වෙනස්ම කතාවක් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය සහ ඔවුන්ගේ ඉදිරි සංගීත ප්‍රසංග පිළිබඳ සාකච්ඡාවක් පවත්වන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම බුදුසසුන උරහිසේ තබාගෙන සාගින්නට මුහුණ දුන් බැමිණිතියා සායේ භික්ෂූන් වහන්සේලාගේ කතාව ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිරෝධගේ සතියේ පුවත් සමාලෝචනයත් එක්ක මියුරු ගීත ගොන්නක් ඔබ වෙත වෙනද වගේම අරගෙන එන්න අපි ලෑස්ති කරගෙන ඉන්නවා. ඉතින් මුලින්ම ගීතයකට සවන් දෙන්න කලින් පහුගිය සතියේ අපිට පොඩි කනගාටුදායක පුවතක් වාර්තා වුණා. ඇතැම් හඬවල් අපේ ජීවිතයේ විවිධ කාලයන් සමග බැඳී තියෙනවා. ඒ හඬවල් ඇහෙනකොට පරණ මතකයන්, ආදරණීය කෙනෙකු හෝ ගෙවීගිය සුන්දර මොහොත් අපිට සිහිපත් වෙනවා. ප්‍රියංකර පෙරේරාගේ හඬත් බොහෝ රසිකයන්ට එවැනි සමීප හඬක්. ඉතින් මේ ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහත්මයා 2026 සැප්තැම්බර් පළවෙනිදා රාත්‍රියේ අභාප්‍රාප්ත වුණා. කාලයක් රෝගාතුරව ඉඳලා ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී තමයි මිය ගියේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 64ක්. මෙරට සංගීතයේ ආදරණීය නාමයක් වුණු මිල්ටන් පෙරේරා මහත්මයාගේ පුත්‍රයෙකු ලෙස ප්‍රියංකරට සංගීතය සමීප වුණේ පවුල තුලින්මයි. පියාගේ අඩිපාරේ යමින් ගායනයට පිවිසි ඔහු තමන්ගේ හඬින්ද රසිකයන් අතර ස්ථානයක් ගොඩනගා ගත්තා. විශේෂයෙන් 80 සහ 90 දශකවල කැසට් පට ජනප්‍රියව පැවති යුගයේ ඔහු ශ්‍රාවකයන් අතර ජනප්‍රිය ගායකයෝ බවට පත් වුණා. සුපුන් සඳක් රන් පොකුණෙන් සඳුන් ගසේ සමන් වැලක් වගේ ගීත ඔහුගේ හඬින්ද ඔහුගේ තාත්තගේ ගීත වුණත් ප්‍රියංකරගේ හඬින්ද රස විඳින්න ලැබුණා. සිය පියාගේ ගීත නැවතත් ගායනා කරමින් ඒ සංගීත උරුමය තවත් පරපුරකට සමීප කිරීමට ඔහු දායක වුණා. ප්‍රියංකරගේ කලා ගමන ගායනයට පමණක් සීමා වුණේ නැහැ. මදුරි, සුරංගන සහ සීතල ගිනිකඳු වගේ චිත්‍රපටවලට රංගනයේ නික්වෙමින් ඔහු සිනමා ප්‍රේක්ෂකයින්ටත් සමීප වුණා. ඔහුගේ බිරිඳ ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රකට රංගන ශිල්පිනි දිල්හානි අශෝකමාලා ඒකනායක මහත්මිය. ගායනයෙන් සහ රංගනයෙන් ප්‍රියංකරත් සිනමා රංගනයෙන් දිල්හානිත් රසිකයින්ගේ ජීවිතවලට එක්කුණේ තම තමන්ගේ කලාදායකත්වය තුළින්. ඔවුන්ගේ පුත් දිල්මින් පෙරේරාත් නව පරපුරේ ගායකයෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයට එක්ව සිටිනවා. සීයා වූ මිල්ටන් පෙරේරාගෙන් පියා වූ ප්‍රියංකර පෙරේරා හරහා පුතු දිල්මින් දක්වා දිවෙන මේ පවුලේ සංගීත ගමන පරම්පරා තුනක් සම්බන්ධ කරන කලා උරුමයක්. රසිකයන්ට ප්‍රියංකරගේ වියෝව ආදරණීය කලාකරුවෙකුගේ සමගැනීමක්. දිල්හානිටත් දිල්මින්ටත් එය සැමියෙකුගේ සහ පියෙකුගේ වියෝවක්. මේ ශෝකී මොහොතේ අපි ඔවුන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත අපේ සංවේගය පළ කරනවා. ප්‍රියංකර පෙරේරා අද අපාතර නැතත් ඔහුගේ හඬ යළි අසෙන හැම මොහොතකම ඒ කලා මතකය අලුත් වේවි. ඉතින් ඔහුව සිහිපත් කරන්න අපි ගීතයක් ලෑස්ති කරලා තිනවා. මේක ඇත්තටම ඔහුගේ ගීතයක් නෙමෙයි, මේක ග්‍රේෂන් ආනන්ද මහත්මයා ගායනා කරන ගීතයක්. නමුත් මොහු රංගනයෙන් මේ ගීතයට සම්බන්ධ වුණා. හැමෝටම මේ ගීතය ඇහෙද්දී මතක් වෙන්නේ ප්‍රියංකර පෙරේරාව. ඒක නිසා අපි අද මේ ගීතය ඔහු සමරන්න ප්‍රචාරය කරන්න ඕන කියලා හිතුණා. ඉතින් අපි දැන් ඒ ගීතයට සවන් දීලා ඉමු. ඒ ගීතය ජනක ලැස්.

0: ඉතින් ලක්මිනි මම දැක්කා ඔයාගේ ඉතාම ලස්සන චාරිකා ෆොටෝ වගේයක් ඔයාගේ මේ ෆේස්බුක් එකේ දාලා තියෙනවා. බලනකොට ඒ ගිහිල්ලා තිබ්බේ ඔයා ආසියාවේ සංචාරයක්. මාත් කාලයක් ඉඳන් යන්න බලාගෙන ඉන්න වියට්නාමය, කාම්බෝජය සහ තව රටවල් කීපයක ඔයා ගිහිල්ලා තිබ්බා. ඒ ඡායාරූප දිහා බලනකොට ඉතාමත් අලංකාර, ඉතාමත් සුන්දර චාරිකාවක යෙදුණා කියලා තමයි මට පේන්න තිබුණේ. ඒ වගේම මේ ඒ චාරිකාවෙන් ඔයා ගොඩක් මේ දේවල් ටිකක් අපිට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි කැමති දැනගන්න මේ ඒ චාරිකාවේ මේ විස්තර, ඔයා කොහෙද ගියේ, ඒ වගේ දේවල්.
1: ඔව් ජනක, ඉතින් දැන් චාරිකාවේ ඇත්තමම ගියේ සමාන අපි එයා ගියේ වියට්නාම්, කම්බෝඩියා, බැංකොක් කියන රටවල් තුනට තමයි ගියේ. ඉතින් ඔය ඒ රටවල් ලොකුගේම විස්තර කියන්න ගියෝතින් එහෙම ප්‍රෝග්‍රෑම් තුනක් විතර කරන්න වෙනවා. එච්චරට ඉතින් ලස්සන රසවත් හරිම ඉන්ට්‍රෙස්ටිං දේවල් තමයි දකින්න අහන්න ලැබුණේ. ඉතින් මම හිතුවා අද එක දෙයක් ගැන කතා කරනවා කියලා. මම ඇත්තටම ඉතාම පුදුමයට පත් වුණු සංචාරයක් තමයි වියට්නාමයේ උමං තුලට අපිව රැගෙන ගිය සංචාරය. ඒක ගයිඩඩ් ටුවර් එකක් විදිහට තමයි ගියේ. ඉතින් ඒ මම කොතරම් මේක ගැන ඉන්ට්‍රෙස්ට් වුණාද කිව්වොත්, මම හිතුවා අද වැඩසටහනේ ඒ ගැන ඕගොල්ලන්ට මේ විස්තර කතා කරනවා කියලා.
0: ඒ උමං කියලා කියන්නේ බලවත් රාජ්‍යයක හමුදාවක්, ඉතාම ප්‍රාථමික රාජ්‍යක, කියන්නේ සොල්දාදුවන් විසින් පරාජයකට පත් කර කතාවක ඔවුන් යොදාගත්ත උපායමාර්ගික දෙයක් තමයි ලක්මිනිය අපිට අද කියන්න යන්නේ. එහෙම නේද?
1: හරියටම හරි. ඉතින් මේක අවුරුදු 50කටත් වැඩි කාලයකට පෙර මිනිසුන් ජීවත් වුණු, සටන් කළ, තුවාල ලැබූ, දරුවන් බිහි කළ, සමහර විට අවසන් හුස්ම හෙළූ ලෝකයක් ගැන තමයි මේ කියන්නේ. මං හිතන්නේ මේ අපි සියලු දෙනා අහලා තියෙනවා වියට්නාමයේ උමං මාර්ග පද්ධතිය ගැන තමයි කතා බහ කරන්නේ. අර වියට්නාමයේ මේ චූචි උමං පද්ධතිය කියලා තමයි ඒක හඳුන්වන්නේ. වියට්නාම් වෝ එක ගැන, වියට්නාම් යුද්ධය ගැන අපි හැමෝම අහලා තියෙනවානේ. ඇමරිකාවයි වියට්නාමයයි අතර සිදු වූ යුද්ධය. ඇමරිකාව ලෝකයේ බලවත්ම හමුදාවක් ඉන්න රටක්. නවීන ගුවන් යානා, බෝම්බ, හෙලිකොප්ටර්, අති නවීන අවියායුධ, විශාල හමුදා, ඔය ඔක්කොම ඇමරිකානු හමුදාවට තියෙනවා. හැබැයි වියට්නාම් හමුදාවට මොනවද තිබුණේ? වියට්නාමයේ කැලෑව තුළ සටන් කළ වියට් කොං, එහෙම නැත්නම් ඇමරිකානුවන් කෙටියෙන් හැඳිනු VC සටන්කරුවන්ට තිබුණේ දියුණු තාක්ෂණය නෙමෙයි, ඔවුන්ට තිබුණ වෙනත් ආයුධ කීපයක්. තමන්ගේ භූමිය ගැන තිබුණු දැනුම, මං හිතන්නේ ඒක තමයි ප්‍රධාන දේ. සාමාන්‍ය දැනුම, නිර්මාණශීලීත්වය, ඉවසීම සහ අත් නොහරින අධිෂ්ඨානය, ඕවා තමයි ඔවුන්ට තිබුණේ. ඉතින් එදා අපි සංචාරයේ පැහැදිලි කළ විදියට චූචී ප්‍රදේශයේ උමං ජාලය කිලෝමීටර් 250කට ආසන දුරකට විහිදලා තිබුණා. හිතන්නකෝ කිලෝමීටර් 250ක්. මම හිතන්නේ ලංකාවටත් වැඩිය පළලටත් වැඩිය දිගයි නේ 250ක් කියන්නේ. ඉතින් මේක සාමාන්‍ය උඹ ඒට අමතරව මේක මේ සාමාන්‍ය උඹගක් නෙවෙයි. තට්ටු කිහිපයකින් සමන්විත, එකිනෙකට සම්බන්ධ වුණු අතිශය සංකීර්ණ පද්ධතියක්. මේ උමං පද්ධතියෙන් නිදාගන්න තැන් වෙනම තිබුණා, රැස්වීම් පවත්වන තැන් වෙනම තිබුණා, ආහාර පිසින තැන්, තුවාලකරුවන්ට ප්‍රතිකාර කරන තැන්, ආයුධ සහ ආහාර ගබඩා කරන තැන්, පිටවීමේ රහස් මාර්ග, ඒ ඔක්කොම තිබුණා. මේකේ වඩා පුදුම දේ තමයි මේවා හාරලා තිබුණේ බොහෝ දුරට අතින්. විශාල යන්ත්‍ර උන්ට තිබුණේ නැහැ. අනිත් එක යන්ත්‍රයක් ගත්තත් සද්ද ඇහෙන්න කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔය රහස් උමන් මාර්ග හාරන එක. අතේ තියෙන සරල උපකරණ වලින් මිනිස් ශ්‍රමයෙන් ටිකින් ටික පොළව හාරලා තමා මේ අති විශාල ජාලය නිර්මාණය කළ තිබුණේ. එතකොට තව ප්‍රශ්නයක් එනවා. මේ තරම් පොළව හාරද්දී පිටවෙන පස්වලට මොකද කරන්නේ? පස්කොඩක් උමන්දොර ළඟ දාලා තිබුණොත් මේ උඩින් යන සතුරට කියන්න ඕනේ නැහැ නේ මෙතන උමකක් තියෙනවා කියලා. ඒ නිසා ඔය පස් හංගන්නත් ඕන් ක්‍රම හොයාගෙන තිබුණා. දැන් ඇමරිකාව විශාල ලෙස බෝම්බ මේ පතිත කරා ගුවන් විදුලි වලින් ගුවන් යානා වලින්. එතකොට ඒවයි හැරිච්ච වලවල් වහන්න ඕනේ පස් භාවිතා කරා. ඒ වගේම ගෙවල් හදන්නේ පස් භාවිතා කරා. ඒත් ඉතුරු වෙන පස් ඒගොල්ලොන් මේ මිනිස්සුන් මගින් ගඟවල් වලට ගෙනහිල්ලා මුහුදටම කෙලින්ම යවන විදියට තමයි පාවිච්චි කරලා තිබ්බේ. එහෙම නැත්නම් මේ මේ මියගිය සොල්දාදුවන්ව වල දාන්න ඔය වගේ දේවල් වලට තමයි ඒවා පාවිච්චි කරේ. කිසිම වෙලාවක ඒගොල්ලොන් පස් මේ පොළවේ විසි කරේ නැහැ. අර ඒ වගේ දේවල් පවා ඒගොල්ලොන් ඉතා සූක්ෂමව සැලසුම් කරා. ඒ කියන්නේ උමං හැරුවා විතරක් නෙමෙයි උමං හැරූ බවට තියෙන සාක්ෂිත් අතුරුදහන් කරා.
0: සමාවෙන් ලක්මිනී මං යම් කරුණක් මං ඔය ගැන දන්න. ඇත්තරම මුලින් වියට්කොන් ගරිල්ලන් කැලේ හැංගිලා සටන් කරේ හමුදාවට විරුද්ධව. එතකොට ඒ කැලෑව තුළ ඔවුන් ගරිල්ලා බටෙක්ට විශාල වාසියක් හම්බ වෙනවා සම්ප්‍රදායික හමුදාවකට වඩා. ඒකෙදි ඇමරිකාව කරේ ඒගොල්ලෝ රසායනික ද්‍රව්‍ය යොදාගෙන ඒජන්ට් ඔරෙන්ජ් කියන රසායනික ද්‍රව්‍ය යොදාගෙන මුළු කැලෑවල සම්පූර්ණ වනගහනය, ඒ කියන්නේ කොළ බිමට වැටෙන රසායන ද්‍රව්‍යයක එක ඉතාම විෂ සහිත මේ යොදාගෙන කැලෑව එලි කරා. ඉතින් එලි කරපු කැලෑවක ඇත්තරම ගරිල්ලා බටේක ලේසියෙන් උඩින් යන යානාවලට අඳුරගන්න ලේසි. ඒක නිසා තමයි බොහෝ දුරට වුන් ඒ උමං මාර්ගවලට යමුනා කියලා මම අහලා තියෙන්නේ.
1: ඒක හරියටම හරි ජනක. දැන් ඔය විෂ මේ වායුව ඔය විෂ යොදවප නිසා ඒ කියන්නේ කැලෑවලට විතරක් වැටෙන්නේ නැහැනේ කැලෑවල ඉන්න මිනිස්සු.
0: යොදාගෙන කැලෑව එලි කරා. ඉතින් එලි කරපු කැලෑවක ඇත්තරම ගරිල්ලා බටේක ලේසියෙන් උඩින් යන යානාවලට අඳුරගන්න ලේසි. ඒක නිසා තමයි බොහෝ දුරට වුන් ඒ උමං මාර්ගවලට යමුනා කියලා මම අහලා තියෙන්නේ.
1: ඒක හරියටම හරි ජනක. දැන් ඔය විෂ මේ

හතරවෙනි පරම්පරාවත් බිහිවෙලා නමුත් හතරවෙනි පරම්පරාවත් ඒ විෂ නිසා අංග විකල තත්ත්වයට පත්වෙච්ච මිනිස්සු ඉන්නවලු. ඉතින් අපිට හිතාගන්න පුළුවන් කොතරම් මේ සැර විෂක්ද පාවිච්චි කරේ කියලා. ඉතින් හියුමන් රයිට්ස් ගැන කතා කරන්න අයිතියක් තියෙනවද කියලා හිතනවා ඒවා මේ කතා කරනකොට. ඉතින් දැන් ඔන අපි දැන් ඔය පස් ගැන කතා කරානේ. දැන් පස්වලට ඒගොල්ලොන් මේ විසඳුමක් හොයාගත්තා. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා නුමන්වල හුස්ම ගන්නත් ඕනනේ පොළවයට ඉන්න අය. නමුත් උඩට දැන් එයාවෙන්ට් එකක් දැම්මොත් සතුරාට උමග හොයාගන්න පුළුවන්. ඒකටත් ඔවුන්ට විසඳුමක් තිබුණා. ඔය වේයන් හදපු ගුල්, කූඹි ගුල් වගේ හොයාගෙන ඒවට තමයි එයාවෙන්ට්ස් දාලා තියෙන්නේ. හිස් උණ බම්බු පාවිතා කරලා මේ උමගේ ඉඳන් මේ උඩ පොළොව මතු පිටට වාතය එහා මෙහා කරන්න භාවිතා කරේ ඒ වේයෝන්ගේ ගුල්. ඒගොලන්ට මේ වේයෝ ගුල් නැත්තම් වේයෝ ගුල් වගේ හදලා තමයි ඒ මේ එයාවෙන්ස් දාලා තිබුණේ. එතකොට අපිට ඉතින් ඇත්තටම හිතෙන මේ මිනිස්සු හැම දෙයක් ගැනම හිතලා තියෙනවානේ කියලා. ඉතින් දැන් ඔය උමන් ගැන ආරංචි වුණාම ඇමරිකානු හමුදාව කළේ ඒ දැන් ඒ වෙන්ට් වලින් මේ මිනිසුන්ගේ සුවඳ එනවනේ. ඇමරිකාවෙන් පුහුණු කළ හමුදා සුනකයෝ ගෙන්නුවා මේ එයාවෙන්ස් හොයාගන්න. ඉතින් මොකද මිනිසුන්ගේ සුවඳ, ආහාර සුවඳ හඳුනගන්න. එතකොට වීසි සටුවන් කරුවන් මොකද කරේ? ඔය මිරිස්, ගාලික් වගේ මේ සුදුලුණු වගේ තද සුවඳ තියෙන දේවල් ඔය වෙන්ටිලේෂන් අවට විසිරුවා හැරිය. එතකොට ඒ සුනකයන්ට හොයාගන්න බෑනේ, සුවඳ හොයාගන්න බෑනේ. ඊටත් වඩා අපුරු දෙයක් කරා. දැන් මැමිය යන ඇමරිකානු සබලුන්ගේ ඇඳුම් තියෙනවනේ, ඒව චූටි චූටි කෑලිවලට කපලා ඒවත් ඔය එයාවෙන්ස් ළඟ දැම්මලු. එතකොට අර සුනකයින්ට එන්නේ ඇමරිකානු සබලාගේ සුවඳ මිසක් මේ අර වියට්නාම් සබලාගේ සුවඳ නෙමෙයි. ඉතින් එතකොට සුනකයන්ට ඒගොල්ලන්ව හොයාගන්න බෑ. ඉතින් සතුරාගේම සුවඳ සතුරාගෙන් සැඟවෙන්න භාවිතා කරා කියලා තමයි කියන්නේ. ඊළඟට මේක ඇත්තටම මට හරිම ඉන්ට්‍රෙස්ට් වෙච්ච කතාවක්. දැන් පොළව යට ඉන්නකොට මිනිස්සුන්ට කන්න ඕන, උයන්න ඕනනේ. එතකොට උයනකොට මේ දුම උඩට ගියාම ඒත් පේනවනේ මේ මිනිස්සු යට ඉන්නවා කියලා. ඒකට ඒගොල්ලෝ විශේෂිත වූ කිචන් එකක්, කුස්සියක් නිර්මාණය කරා. ඒක හොයන්කැම් කිචන් කියලා තමයි මේ දැන් ඒ හඳුන්වන්නේ. ඒ කුස්සියේ තියෙන දුම එක තැනකින් එළියට එන්නේ නැහැ. දුම පොළව යට දිගු නාලිකා ඔස්සේ ගෙන ගිහිල්ලා වෙන ස්ථානවලින් ඉතා සුළු වශයෙන් විසිරුවා හරින සැලස්සල තියෙනවා. ඒ වගේම උදේ මීදුම තියෙන වෙලාවට දුම එළියට යවපු අවස්ථාවක් තිබුණා. ඉතින් කෑම උයන එක පවා යුද උපක්‍රමයක් විදිහට තමයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ. ඒ වගේම ඔවුන් සෙරෙප්පු හදලා තිබුණේ ඇමරිකානු හමුදාවල වාහනවලින්. ඔය පරණ මේ ටයර් වලින් කපලා තමයි සෙරෙප්පු හදලා තිබ්බේ. ඒවත් නිකම්ම සෙරෙප්පු නෙමෙයි. මේ අපිට ඔය පෙන්නපු සමහර සෙරෙප්පු නිර්මාණය කරලා තිබුණේ පාසලකුණු බලලා කෙනෙක් ගියේ කොයි පැත්තටද කියලා මේ තේරුම් ගන්න බැරි වෙන විදියට. ඒ කියන්නේ කැලෑව මැද පාසලකුණු කීපයක් තිබ්බොත් ඒගොල්ලන් සතුරාට විශ්වාසයෙන් කියන්න බෑ ඔවුන්ගේ මේ පැත්තටද අනිත් පැත්තටද කියලා. ඉතින් අඩිසලකුණ පවා ඔවුන් ඉතාම සැලසුම් සහගතව තමයි පාවිච්චි කරේ. ඒ වගේම මේ ඔය ටනල්ස් ඇතුලේ උමං ඇතුලේ සටන් කරවුන් සැඟ වුණා විතරක් නෙමෙයි අවුරුදු ගණනාවක් ජීවත් වුණා. කාන්තාවන් දරුවන් බිහි කරා, තුවාලකරුවන්ට ප්‍රතිකාර කළා, වෛද්‍ය උපකරණ ඔය ඖෂධ එහෙම හරිම සීමිතයිනේ. ඉතින් හුඟක් වෙලාවට ඇනස්තටික්වත් නැතුව තමයි ශල්‍යකර්ම කරලා තියෙන්නේ. ඉතින් ඉතාම දුක්ඛිත ජීවිතයක් තමයි ඒ කාලයේ උන් ගත කරලා තියෙන්නේ. ඉතින් මේ ඉස්සෙල්ල ජනක කිව්වාගේ දැන් ඔය ගෑස් මේ විස ගෑස් ඇතුල් කරනවා. එතකොට ඇමරිකානු සොල්දාදුවන් මේ මොකක් හරි වෙන්ටිලේෂන් එකක් හොයාගත්තොත් ගෑස් ඒකට ඇතුල් කරනවා ඒ මේ මාර්ගය තුලින්. එතකොට මුළු එක තැනකින් ඇතුල් කරාම මුළු උමං පද්ධතියටම පැතිරෙන්න පුළුවන්. මොකද එකිනෙකට සම්බන්ධයිනේ. ඒකටත් ඒගොල්ලෝ මේ බැරියර්ස්, වෝටර් ට්‍රැප්ස් දාලා උමං මේ සැලසුම් කරලා තිබුණේ ඒ ගෑස් ඇටැක් එකක් ආවොත් ඒක අනිත් සෙක්ෂන් එකට එන්නේ නැති වෙන්න.
ඒ වගේ අවස්ථාවල දැන් සාමාන්‍යයෙන් අපි කියනවානේ ඔය මේ ගෑස් එක නහයට එන්නේ නැති වෙන වතුර වලින් තෙත් කරපු

0: මේ ලේන්සුවක් බැඳගන්න කියලා. මොකද මේ ගෑස් මාස්ක් ඒගොල්ලන් ගාව නැහනේ. ඉතින් සමහර වෙලාවට වතුර හොයාගන්නත් බැරි වෙන අවස්ථාවල Taman ගේම මුත්‍රා වලින් තෙත් කළ රෙදි පවා භාවිතා කර බව අපිට කියලා දුන්නා. අපිට අද හිතාගන්නවත් අමාරු ජීවිතයක් තමයි ඔවුන් ගත කරලා තියෙන්නේ නේද? ඉතින් ඊළඟට අපිට පෙන්නුවේ මේ ට්‍රැප්ස් උගුල්. ඒව දැක්කහම නම් ඉතින් ඇඟ හිරි වැටෙනවා. මේ ඔය හුඟක් මේ උගුල් දාලා තිබුණේ මේ උණ බම්බු උල් වලින්. එතකොට ඒ වලට වැටෙන අය උණ බම්බු උල් වලින් තමයි තුවාල වෙන්නේ. හුඟක් ඒකේ මට මේ වැදගත් වුණ කතාව තමයි දැන් ඒ උණ බම්බු වල ඒගොල්ලොන් ගානවා මොනවා හරි විස එකක්. ඒ උණ බම්බු වලට වැටුණට මේ මැරෙන්නේ නැහැ. ඒ ඇමරිකානු එක සැරේ මැරෙන්නේ නැහැ. තුවාල වෙනවා විතරයි. ඉතින් එතකොට ඒ මේ සොල්දාදුවව අරගෙන යනවානේ කඳවුරට. කඳවුරට ගියාට පස්සේ තමයි අර විෂ දවස් දෙක තුනකින් ක්‍රියාත්මක වෙන විදිහට තමයි ඒගොල්ලෝ මේ වියට්නාම් සොල්දාදුව ඒ මේ විෂ හදලා තිබුණේ. ඒකෙන් වෙන්නේ සොල්දාදුව මැරෙන්නේ නැහැ. ඔවුන්ට නිකන් හලුසිනේෂන් වගේ ඇවිල්ලා ඔවුන් බය වෙනවා, කෑ ගහනවා. ඉතින් දවස් තුනකට විතර පස්සේ කඳවුර පුරා දුවන්න පටන් ගන්නවා අර තුවාලවල තියෙන විෂ වලින්. ඉතින් ඒක ඒගොල්ලෝ කරලා තියෙන්නේ. එතකොට කඳුරේ ඉන්න අනිත් මිනිස්සු බය වෙනවනේ මානසිකව වට්ටන්න.
1: අර මේ සයිකලොජිකල් මිලිටරි ටැක්ටික් කියන මනෝමූල ප්‍රාමාර්ගික
0: එක සෙබලෙක්ෙන් මුළු කඳවුරක මානසික වට්ටන්න පුළුවන්.
1: ලක්මිනි මට දෙයක් එකතු කරන්න දෙන්න. ඔය ඔබ දන්නවා වියට්නාම් සෙබළු කියන්නේ ඇඟෙන් ඉතාම පොඩි අය. ඇමරිකන් සෙබළු එහෙම වගේ නෙමෙයි, විශාලයි. ඒක නිසා ඔය මුලින්ම ඔය උමං හොයාගත්තාම ඒකට සටන් කරන්න ඒ කාලේ යවලා තියෙන දැන් වාගේ දැන් ඩ්‍රෝන්ස් රොබොට් නැති කාලෙක ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන ඇඟෙන් කුඩා තරුණ සෙබළුන් තමයි යවල තියෙන්නේ. මේ ටනල් වලට යවලා ඔවුන් පිස්තෝල විතරයි අර යන්නේ, ඒ වගේ සටන් කළා ඒව විනාශ කරන්න. ඉතින් ඒ යනකොට තමයි ඔයා කියන ඔය මේ ට්‍රැප්ස් වලට අහුවෙලා විනාශ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ එහෙම ඉදිරිපත් වෙන සෙබළුනුත් ඇත්තම කිව්වොත් ඉතාම නිර්භීත, හරි එහෙම නැත්තම් කියන්නේ ඔවුන් පිස්සු. ඒ කියන්නේ ඒ තරම් නිර්භීත සහ පිස්සු අය තමයි මේ එහෙම ගියේ කියලා. ඒ කියන්නේ ජීවිතය 100ට විශාල ප්‍රමාණකින් මරණය අතේ තියාගෙන තමයි ඔවුන් එහෙම ඉදිරිපත් වුනේ.
0: ඒකත් හරි. ඉතින් මේ නිර්භීත වෙන්න ඕන. ඒ කියන්නේ Taman දන්නේ නැති රටක මේ තුවක්කුවක් විතරක් අරගෙන ටනල් එකකට යනවා කියන්නේ ඉතින් නේද? ඔව්, ඇත්තට මේ ටනල් මේ උමං හරිම පුංචිර හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොන් ඒක උවමනාවෙන්ලු හදලා තියෙන්නේ ඇමරිකානු සොල්දාදුවන්ට යන්න බැරි වෙන සයිස් එකට. ඒකත් ඒගොල්ලන්ගේ යුද්ධ උපක්‍රමයක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ දැන් වියට්නාමේ දැවන්ත බෝම්බ ප්‍රහාරෙල් වුණක් වනේ. ඉතින් වියට්නාම් සොල්දාදුවන් සතුරා තමන්ට එල්ල කළ දේවල් පවා ඔවුන් ආපහු භාවිතා කරා සතුරාට පහර දෙන්නේ. කියන්නේ බෝම්බ කෑලි, මේ මොනවාද උණ්ඩ කෑලි, හිස් උණ්ඩ ඒවා. අදටත් ඔය වියට්නාමේ මාකට්ස් වල උණ්ඩවලින් හදපු ආභරණ ඒ වගේ දේවල් තියෙනවා. මොකද ඒවා අර ඩිස්කලර් වෙන්නේ නැහැ එහෙම කියලා. ඉතින් මට ඇත්තටම තේරුණේ එක දෙයක් ජනක. එක පැත්තකින් ලෝකයේ බලවත්ම රටක්, අති නවීන තාක්ෂණය, ගුවන් බලය, විශාල හමුදා ශක්තිය. අනිත් පැත්තෙන් තමන්ගේ රටේ කැලෑව, පස් උණබට, ටය කැබැල්ල, කුණා උමග මේ හැම දෙයක්ම ආයුධයක් කරගත්ත මිනිස්සු. එතකොට මට තේරිච්ච දේ තමයි යුද්ධයක් දිනන්නේ හැම විටම වැඩිම ආයුධ තියෙන කෙනා නෙමෙයි. සමහර වෙලාවට දිනන්නේ තමන්ගේ භූමිය හොඳින්ම දන්නා කෙනා, වෙනස් වෙන්න දන්නා කෙනා, අනිත් පැත්තට වඩා වැඩි කාලයක් ඉවසගෙන ඉන්න පුළුවන් කෙනා. මං හිතන්නේ වියට්නාම් යුද්ධයේ මේ දිනන්න ප්‍රධානතම හේතුව තමා වියට්නාම් සොල්දාදුවන්ගේ ඉවසීම. ඔවුන්ට තිබුණේ ජයගන්න අවශ්‍යතාවයක් නෙවෙයි, ජීවත් වෙන්න, සැඟවෙන්න, නැවත එන්න, නැවත සටන් කරන්න, ඉවසන්න. අවසානයේ දේශපාලන සහ මානව වියදම දරාගන්න බැරි තැනකට යනකම් ඉන්න. 1973 ඇමරිකානු සටන් හමුදා විශාල වශයෙන් වියට්නාමෙන් ඉවත් වුණා. 75 සයිගොන් වැටීමත් සමඟ යුද්ධය අවසන් වුණා. අපිට යුද්ධය ගැන විවිධ දේශපාලන අදහස් තියෙන්න පුළුවන්. ඔය වියට්නාම් වියට්කොං විසින් කර සෑම ක්‍රියාවක්ම සාධාරණීකරණය කරන්න බෑ. ඒවත් මානුෂීය නෑ. සාමාන්‍ය මිනිස්සු තමයි මේ යුද්ධෙන් දුක් විඳේ. නමුත් චූචි ටනල්ස් ඇතුළට බැහැලා ඒ මිනිස්සු ජීවත් වෙච්ච හැටි දැකලා ඔවුන් සොයාගත් විසඳුම් මහල එළියට ආවට පස්සේ ඔවුන්ගේ ධෛර්යය, දැනුම, නිර්මාණශීලීත්වය සහ අධිෂ්ඨානය ගැන නම් පුදුමන වී ඉන්න බෑ.

0: හොඳයි. දැන් අපි සම්බන්ධ කරගෙන ඉන්නවා රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ සභාපති නාලක රාජකරුණා මහතා සහ එහි ලේකම් සෑම් සේනාරත්න මහතා අපේ ඒ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය ගැන කතා බහ කරන්න සහ ළඟදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයක් ගැන කතා කරන්න. ඉතින් ඔබ දෙබලා ආයිබෝවන් කියලා පිළිගන්නවා.
1: ආයිබෝවන්.
0: ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක අද සම්බන්ධ වුණාට. මුලින්ම මම අහන්න කැමති දැන් මේ ආදිශිෂ්‍ය සංගමය පිහිටුනේ එහෙම දෙයක් පිහිටුනේ ඇයි? කවදද එහි ආරම්භය ගැන පොඩ්ඩක් මතක් කරොත්?
1: ඔව් ලක්මිනී, අපි මේ ක්වීන්ස්ලන්ත ආදිශිෂ්‍ය රාජකීය ආදිශිෂ්‍ය සංගමය අපි පටන් ගත්තේ මීට අවුරුදු 10කට විතර පමණ පෙර. ඒක මම ස්තුතිවන්ත වෙන්න ඕන. ඒක පිහිටුවීම සඳහා ගොඩක් සහයෝගය දුන්න අපගේ ආදිශිෂ්‍යයන්ට. අද ගොඩක් අය දැන් කමිටුවේ නැහැ. නමුත් ඒගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේක පිහිටෙව්වට. මේක අරමුණ වුණේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඉන්න රාජකීය ආදි රාජකීය කියනු එකතු කරලා අපි එකක් අපිට අර පාසල් දිවියේ මතක සටහන අපහුව අලුත් කරගන්නත්, ඒ වගේම අපේ ඉස්කෝලෙට සහ රටට යම් කිසි දෙයක් අපිට කරන්න පුළුවන් නම් ඒ දෙක කරන්න වගේ අරමුණ ඇතුව තමයි අපි ඒක පිහිටවා ගත්තේ. අපි අවුරුදු ගණනාවක් දැන් ඒ වගේ දේවල් කරලා තියෙනවා.
0: ඒ කියන අවුරුදු 10කට විතර කලින් තමයි මේ සංගමය පටන් ගන්න තියෙන්නේ නේ. ඉතින් එතකොට දැන් ක්වීන්ස්ලන්තයේ දැන් අවුරුදු 10ක් තිස්සේ ක්වීන්ස්ලන්තයේ සහ ලංකාවේ මේ සංගමය විසින් ක්‍රියාත්මක කරලා තියෙන ව්‍යාපෘති මොනවද?
2: අපි මේ සෑම් කිව්වා වගේ අපේ සම්බන්ධකම් පවත්වන්නත් අපේ රාජකීය සිසුවියට එකතු වෙලා පටන් ගත්තේ සංගමය. අපි ඊට පස්සේ තීරණය කරා කොහොමද අපි අපේ විද්‍යාලයට හරි අපේ රටට හරි සත්කාරක ව්‍යාපෘති කොහොමද කරන්න කියලා. ඒ වගේ මේ පහුගිය කාලය ඇතුළත අපි විවිධ ආකාරයේ ව්‍යාපෘති සඳහා සහභාගි වෙලා තියෙනවා. මේ අද අපි කතා කරන්න යන සංගීත ප්‍රසංග වගේ දේවල් කීප වතාවක්ම කරලා තියෙනවා. ඒ කරපු දේවල් වලින් අපේ ශ්‍රී ලාංකිකයන්ගෙන් අපිට ලැබිච්ච සහයෝගයත් අපේ සංගමය තුළත් අපි හදාගත්තු අරමුදල් වලින් අපේ විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා ඊට අමතරව ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹට ඉගෙන ගන්න එන ළමයිගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න ඒ වගේ පාඨමාලා කීපයක් අපි අවුරුදු කීපයක්ම සහභාගි වෙලා කටයුතු කරා. ඊට අමතරව අපේ රටේ වෙච්ච කරදර නිසා ආර්ථික තත්ත්ව අපහසුතාවන් පැමිණිච්ච වෙලාවේ අපි තීරණය කරා පාසලක් වශයෙන් අපි කොහොමද ශ්‍රී ලාංකිකයන්ට උදව් කරන්න කියලා. ඒ වෙලාවේ අපි ව්‍යාපෘතියකට අපේ සහයෝගය ලබා දුන්නා. අපි මුදල් ආධාර ලබා දුන්නා මහරගම උපේක්ෂා රෝහලට. ටිකක් ලොකු උදව්වක් ඒගොල්ලොන්ට ඒ වෙලාවේ අවශ්‍යම වෙලා තිබිච්ච අවසන් වගේ දේවල් ලබා ගන්න අපි උදව් කරලා තියෙනවා. ඊට අමතරව විවිධාකාරයේ සත්කාරක ව්‍යාපෘති ක්වීන්ස් අපේ ප්‍රාන්තයේත් පන්සලේ වැඩ කටයුතු සඳහා ඒ වගේ දේවල් වලට අපේ තියෙන සියලුම අරමුදල් වැය කරන්න තමයි අපේ බලාපොරොත්තුව. සහ අපේ සම්පූර්ණම සංගමය කටයුතු කරන්නේ වොලන්ටරි බේසිස්. ඒක නිසා ඒ ලැබෙන සීනුම දේවල් හොඳ කටයුතු සඳහා තමයි ප්‍රයෝජනට ගන්නේ.
0: ඔව්, බොහොම ස්තුතියි. ඒක ඇත්තටම මේ අර පිළිකාරෝහලට කරපු ආධාරය නම් ඉතාමත් වටිනවා කියලා මට හිතෙනවා. සෑම්ටත් මොනවා හරි එකතු කරන්න තියෙනවද ඒකට? ක්වීන්ස්ලන්ඩ් වල කරපු ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් මොනවා හරි?
1: අපි ක්වීන්ස්ලන්තේ ශිෂ්‍යයන්ට අපි පොඩි ව්‍යාපාරයක් දෙයක් කරලා තියෙනවා. ඒගොල්ලගේ මානසික සත්වය මේවා කරන්න ඩොක්ටර් දිනේෂ් පලිපාන ඔස්ට්‍රේලියන් ඔෆ් ද ඉයර් එයා සමග අපි කරලා තියෙනවා. ක්වීන්ස්ලන්ත ශිෂ්‍යයන් විශේෂයෙන් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ගේ අර මොටිවේෂන් ඒ වගේ දේවල් වැඩි කරන්න. ඒ වගේ
0: බොහොම වටිනවා. ඉතින් දැන් අපි මේ අද කතාබහට සම්බන්ධ වුණේ මේ සංගීත ප්‍රසංගය ගැන කතා කරන්නනේ. මේ සංගීත ප්‍රසංගය මොකද්ද, කවුද එන්නේ, මොකද්ද මේකේ තියෙන මේ විශේෂත්වය කියලා කිව්වොත්?
2: ඔව්, අපි ඔගොල්ලෝ සීල දෙනාම දැනටත් දන්නවා වගේම අපි තමයි මෙවර BNS සංගීත කණ්ඩායම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සංගීත වැඩසටහන මෙහෙවන්නේ.
0: බාති සහ සන්තුෂ්.
2: ඒක බොහොම ගොඩක් විශේෂතා තියෙනවා මේ ප්‍රසංගයේ මෙවර. එකක් තමයි මේක අන්ප්ලග් මාදිලියේ ප්‍රසංගයක්. ඊට අමතරව ශ්‍රී ලංකාවෙන්ම භාතිය සන්තුෂ්ගේ ටීම් එකෙන්ම එන ආලෝක කරන ශිල්පීන්, ශබ්ද පරිපාලන ශිල්පීන්, ඒ වගේ ලොකු වෘත්තීය මට්ටමක් තියෙන ශිල්පීන් සහභාගි වෙනවා මේ වැඩසටහනට. මේක හද ගැස්ම අන්ප්ලග් කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේ සංගීත වැඩසටහන ඒගොල්ලෝ ලෝකේ පුරාම කරලා තියෙනවා. මේක දෙවැනි සංගීත රාත්‍රිය ඔස්ට්‍රේලියානු කලාපේ. ඊට පස්සේ ඒගොල්ලෝ නිව්සීලන්ඩ් වලත් සංචාරය කරන්න නියමිතයි. ඉතින් විශේෂයෙන් බැලුවතින් ඒ භාතිය සන්තුෂ්ට මේ සැරේ බැක් කරන්නේ ලුණු දෙහි කියන අන්ප්ලග් බෑන්ඩ් එක. ඒ ශිල්පීන් ඉතාම ඉහළ මට්ටමේ වෘත්තීමය ශිල්පීන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා බොහෝම හොඳ සංගීත අත්දැකීමක් බ්‍රිස්බේන් සියලු දෙනාට ලැබෙයි කියලා. අපේ කණ්ඩායමත් ඉතාම මහන්සියෙන් වැඩ කරනවා. ඒ වගේ ඉහළ මට්ටමේ සංගීත වින්දනයක් අපේ පාසලේ ආදි ශිෂ්‍යයන්ට සහ සියලුම ශ්‍රී ලාංකික වාසී ක්වීන්ස්ලන්ඩ් බ්‍රිස්බේන් වාසී සියලු දෙනාටම ලබා දෙනවා.
0: ඔව්, ඉතින් ඇත්තටම ඉතින් භාතිය සන්තුෂ් කියන්නේ ඉතින් අපේ කාලේ වීරයෝනේ. ඉතින් ඔවුන්ගේ සංගීත ප්‍රසංගයක් ඉතින් ඩිසපොයින්ට් වෙන්න විදියක් නැහැ. ඉතින් හැමෝටම අපි ආරාධනා කරනවා ඒක නරඹන්න එන්න කියලා. අපි සෑම් කිව්වොතින් කවදද තියෙන්නේ, කොහෙද තියෙන්නේ මේ ප්‍රසංගය කියලා?
1: ඒක තියෙන්නේ ලබන ඉරිදා, සෝ තව දවස් හතක් පමණයි තියෙන්නේ. ෂෙල්ඩන් කොලෙජ් ඉවෙන්ට් සෙන්ටර්, ෂෙල්ඩන් වල තියෙන විශාල ඉවෙන්ට් සෙන්ටර් එකක්. ඒක තමයි මේක තියෙන්නේ ඉරිදා සවස 6 සිට. අපි වයස් පරතරයකින් තොරව අපි ඕන කෙනෙකුට ඒක රස විඳින්න පුළුවන් සංගීත ප්‍රසංගයක්. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා ඇවිත් ඒක රස විඳින්න කියලා.
0: ඔව්, නැවතත් මතක් කරොත් සැප්තැම්බර් 13 වෙන ඉරිදා හවස 6ට තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඉතින් බ්‍රිස්බේන් වාසී රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්ටත් විශේෂයෙන් අපි ආරාධනා කරනවා මේ සංගීත ප්‍රසංගය නරඹන්න එන්න කියලා. ඉතින් අවසාන වශයෙන් මම අහන්න කැමති, මේ උත්සවයෙන් රැස් කරගන්න අරමුදල් යම් කිසි ලාභයක් තියෙනවා නම් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන දේවල් සඳහා?
2: ඇත්තටම අපි මේ ප්‍රොසෙඩියුත් පෙර සඳහන් කරපු විදිහටම අපේ අරමුදලට බැර කරන්න තමයි බලාපොරොත්තුව. එකම
0: අරමුදල ගැන සඳහන් කරොත් ඒක මේ චැරිටි
2: එකක්. ඒක අපි කියන්නේ කාලීන ව්‍යාපෘති කීපයක්ම දැනටත් අපිට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම අපට සහයෝගය ලබා දෙන්න පුළුවන් කීපයක් තීරණය කරලා ඒ සහයෝගය ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
0: හරි, එහෙනම් සාර්ථක ප්‍රසංගයකට මේ සුබ පැතුම් එක් කරන අතරේ අද වැඩසටහනට සහභාගි වීම ගැන මේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.
1: බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි. අපි ඉතින් භාතියන් සන්තුෂ්ගේ සින්දුවක්ම සවන් දෙමු නේ සින්දුවකටම.

0: அந்த புவத் பசுது பெருமை
1: පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම පසුගිය පළවෙනිදා සිට සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මෙම පෙත්සම් විමර්ශනය සඳහා අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කෙරුණා. අගවිනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන මහතා සභාපතිත්වයේ උසුලන මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස අචින බිංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කටයුතු කරනු ඇති. මේ අතර 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනු කිරීමේ කාලය පසුගිය සඳුදා දිනෙන් අවසන් වුණා. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා විසින් පසුගිය මස 18 වෙනිදා 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම ශ්‍රීලංකා නීතිඥ සංගමය ඇතුළු සිවිල් සංවිධාන රසක නියෝජිතයන්ද ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් ගොනු කර තිබෙනවා. 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතේ නියම මේ දක්වා පෙත්සම් 27ක් ඉදිරිපත් කර ඇති අතර ඊට පක්ෂව ඉදිරිපත් කර ඇති පෙත්සම් සංඛ්‍යාව 3ක් බවයි වාර්තා වන්නේ. මේ අතර කවුරුන් කුමන බාධා එල්ල කළද අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනීමට ගත් පියවර අදියකින් හෝ ආපස්සට නොගන්නා බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායකාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා පැවති රට හදන ජනබලය පෙළ ගැසෙන බදුල්ල දිස්ත්‍රික් සමුළුවට එක් වෙමින්.
2: නඩුගාතුමෙක් අවුරුදු 30-40ක් ගිහිල්ලා හොඳටම පරිණත වෙලා දැනුමින් හෙවි වෙන වෙලාවට අපි කියලා විශ්වාස කරනවා. එකේ පාඩු දිනේ අඬුවට. හැබැයි ඒ කිව්වයි කියලා නඩුගාතුමෝ නිදිද? මේ වැටුපට නිදිද? මම හිතන්නේ නැහැ. ඒක අපි දෙකට තියාගන්න තව ආකර්ෂණීය දීපනක් දෙන්න ඕනේ. මොකද හේතුව? ඔවුන්ගේ විශ්වාස ගැනීමයි අයිතිය තියෙනවා. මොකද මේ මවන බිල්ල. ඒගොල්ලෝ කියනවා අපි එක පුද්ගලෙක් ඉලක්ක කරගෙන මේක කියනවා. හැබැයි නියම කතාව සූරසේන නඩුගාතුමාගේ කාලෙන් පස්සේ කරා. දැන් කවුද එක්කෙනෙක් ඉලක්ක කරන්නේ අපිද? ඒක දැන් ගෙනාවම හොඳ නැති එක දෙසැම්බර් මාසෙන් පස්සේ හොඳ වෙන්නේ මොන තරම්ද? අපි නෙමෙයි තනි පුද්ගලෙක් ගැන හිතමින් විරුද්ධ වෙන්නේ ප්‍රතිවාද අපිට හිතවත් කෙනෙක් පත් කර ගන්න ඕන දැනටවත් ප්‍රතිපාදන තියෙනවා මේ මොකුත් වෙනස් කරන්න ඕනේ නමුත් අපි එහෙම දෙයක් කරේ නැහැ ජේෂ්ඨ එක්කෙනා තමයි ඔය ඉන්නේ එයාටත් ඕන විශ්වාස වෙනවා යන්න පුළුවන් ඒකට බාධා වුණා නඩුකාරතුමන්ලගේ නඩුව නඩුකාරතුමන්ලටම අහන්න බෑ ඒක ලබිය දේවල් අතර ගැටුමක් කියලා කියනවා ඒකත් පිළිගන්න පුළුවන් තරගයක් නෙමෙයි ඇයි අපේ ව්‍යවස්ථාවේ 120 කී 126 වෙනකල් අපි අරන් බැලුවොත් පනතක් ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා හොයන එක කරන්න වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි වෙන කෙනෙක්ට බෑ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය නොයෙකුත් ජනමතචාරණයක් කොහොමද නැද්ද කියන එක අපිට තීරණය කරන්න බෑ අපිට තියෙන්නේ මතයන් විතරයි මේ ආණ්ඩුව ගත්ත පියවර ආපස්සට යන්නේ නැහැ ඒ මේ ආණ්ඩුවේ ස්වરૂපය නෙමෙයි
1: රාජ්‍ය විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යෝජනා කර ඇති විදේශ කාර්යවරුන්ගේ නිල කාලය අවුරුදු දෙකකින් වැඩි කිරීම කිසිසේත්ම සිල්ලර කාරණයක් නොවන බවත් ඒ අධිකරණයේ ස්වාධීනත්වයේ මලගම සනිටුහන් කරන්නක් බවත් ඒකබද්ධ විපක්ෂික කැඳුම් කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා ගාල්ල නගර ශාලාවේ පසුගිය දා පැවති ඒකබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රණය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
3: රජයේ පැත්තෙන් ඉතාමත් භයානක ප්‍රකාශන දැනටමත් කෙරිලා තියෙනවා. අපි ඇවිල්ලා ඉන්නේ අවුරුදු 5කට මේ රට ආණ්ඩු කරන්න නෙවෙයි. අපි ලබාගත් බලය ලේසියෙන් අතහරින්නේ නැහැ. අපිට සැකයක් තියෙනවා. පළාත් සභා ප්‍රතික්ෂේප කරනවා වගේම ජනාධිපතිවරණයත් කල් දාන්න උත්සාහ දරයිද? පාර්ලිමේන්තු මැතිවරණ නිසිකල තියයිද? ආණ්ඩුවේ ඇමතිවරුන් කියනවා අපිට ඕනේ රාජ්‍යයේ මර්මස්ථාන. මොනවද මර්මස්ථාන? පොලිසිය, රාජ්‍ය සේවය, අධිකරණ. ආණ්ඩුව තමයි තීරණය කරන්නේ කොයි විනිශ්චයකාරවරුන්ද තවදුරටත් සේවය කරන්නේ, කොයි විනිශ්චයකාරවරුන්ද කියලා ගෙදර යවන්න. ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වයේ මලගම. දැන් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් වෙනවා. කවුද මේ මෝසම ඉදිරිපත් කරන්නේ? සියලුම පෙත්සන්කරුවන්. ඒ පෙත්සන්කරුවන් ඉල්ලා සිටින්නේ මේක ජනතාවට යොමු කරන්නේ ජනතා අධිකරණයට. ඒ නිසා ජනමත විචාරණයක් පවත්වන්නේ.
1: මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා වෘත්තීය සමිති කීපයක් එක්ව 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා මෙලෙස අදහස් පළ කළා.
4: මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ වෘත්තීය සංගම් සංවිධාන මෙතන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් නීති ආධිපත්‍ය සම්බන්ධයෙන් අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඕනෑකමක් තියෙන සුරක්ෂා කරන්න ඕනෑකමක් තියෙන සංවිධාන සියලු සංවිධාන අපිත් එක්ක මේ වෙලාවේ කව වෙලා තියෙනවා. 22 වන ව්‍යවස්ථා සංශෝධනය වැරදි ඒ සංශෝධනය ආණ්ඩුවට ඉල්ලීමක් කරන්න මේ අවස්ථාවේ හරි ඉල්ලාස් කරන්න. ඒ අවස්ථාව තමයි අද මේ සියලු සංවිධාන අද ඉඳන් මම හිතන්නේ මේ කර්තව්‍යයට අපිත් එක්ක එකතු වෙනවා.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සහ විනිසුරුවරු සංඛ්‍යාව වැඩි කිරීමට යෝජනා කර ඇති සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා රජය පවසනවා. විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාගරට් සැකත්වේත් විසින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා රජය සිය නිල මතය ප්‍රකාශ කරමින් මේ බව සඳහන් කළා. විශේෂ නියෝජිතවරිය සඳහන් කර ඇති යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇති සංශෝධනය මගින් දැනට සිටින විනිසුරුවරුන්ගේද විශ්‍රාම වයස දීර්ඝ වන බවයි. එහිදී ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර ඇත්තේ මෙය විධායකයේ බලපෑමකින් තොරව සිදුවන්නක් බවයි. මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වන්නේ අධිකරණවල අධික ලෙස නඩු ගොඩ ගැසීම සහ ප්‍රමාදයන් අවම කිරීම බවද අදාළ ලිපියේ දැක්වෙනවා. නේපාලයට බලපෑ හදිසි ජල ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සාද සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන 1 මූල්‍යාධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍යදායකත්වය ලබා දීමට තීරණය කර ඇති අතර එමගින් විපතටපත් ජනතාව සඳහා හදිසි සහන සහ මානුෂ්‍ය ආධාර සැපීමට අපේක්ෂා කරනවා. ජල ගැලීම් හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සහ ජනතාව මුහුණ දී ඇති පීඩාව පිළිබඳව ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව ප්‍රකාශ කර ඇති අතර විපතටපත් පවුලද ශ්‍රී ලංකා රජය සහ ලක් රජයේ ජනතාවගේ සාතිශය සංවේගයද පළ කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා ඇති බව කියන නෞකා සම්බන්ධයෙන් රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ මහතා පවසනවා. කෙසේ වෙතත් අදාළ නෞකා ශ්‍රී ලංකාවට අනන්‍ය භූමියෙන් පිටත රැඳී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් වගකීමක් ශ්‍රී ලංකාවට නොමැති බවත් එම නෞකාවලට පහසුකම් සැපීමක් සිදු නොකරන බවත් ඔහු සඳහන් කළා. තම වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකිව ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව නැංගුරම්ලා සිටින බව ටැංකර් ට්‍රැකර්ස් විභාගය සඳහන් කළා. ඇමරිකාව යොදා ඇති නාවික බාධක හේතුවෙන් අදාළ නෞකාවලට ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකි වී ඇති බවද සඳහන් වනවා.
5: Professional Engineer of the Year Queensland 2026 Awards. The ISL Queensland chapter cordially invites engineers from all ethnic backgrounds to join with us to recognize and celebrate excellence in engineering. The awards recognize exceptional professionals who have made significant contributions to their respective fields. Date 16th of September 2026, Wednesday. Venue Engineers Australia Brisbane Auditorium. Doors open from 5:30 p.m. for refreshments and networking before the 6 p.m. start. This is a pre-event and CPD claimable event for the ISL and Engineers Australia. For more information, please contact Tanuja on 0479-122-636 or Udita on 0433-448-385 or visit ISL Queensland chapter website.
6: දැන් අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ තියෙන සංවේදීම අතිශය වැදගත් පරිච්ඡේදයක් ගැන. අපි බුදුදහම ඉගෙන ගන්නවා, ත්‍රිපිටකය කියවනවා, ධර්මදේශනා අහනවා. හැබැයි හැම දෙයකම තියෙන පිටුපස තියෙන අතිවිශාල පරිත්‍යාගය ගැන දන්නේ අපි කීයෙන් කීදෙනාද? ඉතින් අද අපි ඔබව රැගෙන යන්නේ මීට වසර 2000කටත් වැඩි ඈත අතීතයට, වළගම්බා රජතුමාගේ සමයට. බැමිණිතියා සාය කියලා ඉතිහාසයට එක් වූ වසර 12ක් පුරා පැවති මහා සාගතය වෙත. සාමාන්‍යයෙන් සාගතයක් කියන්නේ ආහාර හිඟයක්නේ. මිනිස්සුන්ගේ ලොකුම අරමුණ වෙන්නේ තමන්ගේ ජීවිතය බේරගන්න එක, තමන්ගේ දරුවන් ජීවත් කරන එක. නමුත් එදා ශ්‍රී ලංකාවේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට තිබුණේ ඊටත් වඩා විශාල වගකීමක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනාගත පරම්පරාවට ආරක්ෂා කර දීම. අද වගේ පොත් තිබුණ නෑනේ කාලේ. මුද්‍රණ යන්ත්‍ර, පරිගණක, ජංගම දුරකථන, ක්ලවුඩ් ස්ටෝරේජ්, USB ඔය කිසි දෙයක් තිබ්බේ නෑ. එදා ත්‍රිපිටකයේ තිබුණේ භික්ෂූන් වහන්සේලාගේ මතකයේ. එදා ධර්මයේ රැකුණේ බානක පරම්පරාව හරහා. එක් භික්ෂූන් වහන්සේ නමක් දීඝනිකාය කටපාඩම් කරගෙන ඉන්නවා. තවත් හිමි නමක් මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, ඔය වගේ එක එක නිකායවල් භික්ෂූන් වහන්සේලා පාඩම් කරගෙන හිටියා. අපි අද හාඩ් ඩ්‍රයිව් එකක් නැති වුණොත් බැකප් එකක් ගන්නවනේ. එදා බැකප් එක තමයි මිනිස් මතකය. එහෙම බැලුවොත් එක බානක හිමි නමක් අපවත් වෙනවා කියන්නේ අද පුස්තකාලයක් ගිනිගෙන විනාශ වෙනවා වගේ දෙයක්. සාගතයේ දරුණු වෙද්දි සාගතයේ වසර ගණනාවක් පුරා දිග්ගැස්සුණා. දායකයෝ පන්සල් එන එක නතර වුණා. තමන්ට කන්න නැති වෙද්දි දාන දෙන්න ආහාර හොයාගන්න බෑනේ. ඉතින් දිනෙන් දින කුසගින්න වැඩි වුණා. ශරීර දුර්වල වුණා. ඊටත් වඩා භයානක දෙයක් උනේ මතකය දුර්වල වීම. ඉතින් තෙරුන් වහන්සේලා බය වුණේ මරණයට නෙමෙයි. මට මතක තිබුණු බුදුදහමේ කොටස් මගේ මරණයත් එක්කම නැති වෙයිද කියන බය. ඒක නිසා ඔවුන් අසීරු තීරණයක් ගත්තා. හැමෝම එකතැන හිටියොත් හැමෝම මැරෙනවා. ඒත් පිරිසක් ඉන්දියාවට ගියොත් අඩුම තරමේ ධර්මයේ බේරෙනවනේ. ඉතින් දහස් ගණනින් භික්ෂූන් වහන්සේලා දඹකොළ පටුනෙන් නැව නැගලා ඉන්දියාවට වැඩම කරා. තවත් පිරිසක් ලංකාවේම රැඳී සිටියා. ඔවුන් රජරට අතහැරලා දකුණු මලය දේශයේ කැලෑවලට ගියා. මේ තමයි හදකම්පා කරවන කතාව. කන්න දෙයක් නැහැ. මුලින් ගස්වල ගෙඩි වැළඳුවා. ඊට පස්සේ කොළ, අන්තිමට ගස්වල පොතු. ඒත් බඩගිනි ඉවසන්න බෑ. මනෝ රතපූර්ණි අටුවාව සඳහන් කරන විදියට භික්ෂූන් වහන්සේලා වැලි ගොඩවල් ගොඩගහලා ඒ මත බඩ තබාගෙන වැතිරි ත්‍රිපිටකය සජ්ජායනා කරා. ඇයි වැලි ගොඩ? බඩට පීඩනයක් ලැබුණාම කුසගින්න ටිකක් හරි අඩුවේ කියලා හිතපු නිසා. මොකද ඒ මොහොතේ උන්වහන්සේලාගේ එකම අරමුණ වෙලා තිබ්බේ ධර්මය අමතක නොවීම. ඒක නිසා නොනවත්වාම ත්‍රිපිටකය සජ්ජායනා කරා. සමහර හිමිවරුන් සජ්ජායනා කරමින්ම අපවත් වුණා. මේ කාලේ තවත් සිදුවීමක් වුණා. මේ මහා නිර්දේශය කියන කොටස කටපාඩමින් දැනගෙන හිටියේ දැන් එක එක භික්ෂූන් අපවත් වෙලා එකම එක භික්ෂුවක් පමණයි ඉතුරු වෙලා හිටියේ. හැබැයි ඔහු විනයෙන් පිරිහුණු භික්ෂුවක්. සාමාන්‍යයෙන් සිල්වත් තෙරුන් වහන්සේලා එවැනි කෙනෙකුගෙන් ධර්මය ඉගෙන ගන්නේ නැහැ. නමුත් මහාරක්ෂිත තෙරුන් වහන්සේ වෙනස් විදියට හිතුවා. ඔහු හිතුවා මගේ අහංකාරයද වැදගත්, නැත්නම් බුදුදහමද කියලා. උන්වහන්සේ සියලුම මානය අතහැරලා ඒ මතක තියෙන භික්ෂූන්ගේ මහා නිර්දේශය ඉගෙනගෙන එය ලෝකයෙන් අතුරුදහන් වීම වළක්වා ගත්තා. ඉතින් සීලය වෙනුවෙන් ජීවිතය පූජා කළ හිමිවරු ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් අපි අහලා තියෙනවා මේ සාගතයේ දරුණු වෙද්දි ඇතැම් මිනිසු මිනි මස් පවා කෑ බව. නමුත් භික්ෂුන් වහන්සේලා ඔවුන්ටත් සක්තෙක් මරලා හෝ එහෙම ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. නමුත් උන්වහන්සේලා එහෙම කරේ නැහැ. උන්වහන්සේලා තෝරගත්තේ සීලය රකිමින් කුසගින්නේ අපවත් වීම. ඒක තමයි බෞද්ධ සංඝයාගේ උතුම් චරිතය. අවුරුදු 12කට පස්සේ සාගතය නිමා වුණා. ඉන්දියාවට ගිය භික්ෂුන් වහන්සේලා ආපහු ලංකාවට වැඩම කළා. කැලෑවල හිටපු තෙරුන් වහන්සේලාත් එකතු වුණා. ඊට පස්සේ දින ගණනාවක් පුරා එක් එක් නිකාය සජ්ජායනා කරමින් මතකය පරීක්ෂා කළා. පුදුමයකට වගේ මේ දෙපිරිසේම මතකයේ තිබුණේ අකුරක්වත් වෙනස් නොවූ එකම ධර්මය. ඒ තරම් නිවැරදිව, ඒ තරම් භක්තියෙන් කැපවීමෙන් බුදුදහම රැකගෙන තිබුණා. මේ සාගතයේ භික්ෂුන් වහන්සේලාට ලොකු පාඩමක් ඉගැන්වුවා. තවත් මෙවැනි ව්‍යාසනයක් ආවොත් ධර්මයේ මතකයේ විතරක් තිබුණොත් මේ බිය නිසා තමයි ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ මාතලේ අලු විහාරයේදී මහතෙරුන් වහන්සේලා 500 නමක් එක්වී පළවෙනි වතාවට සම්පූර්ණ ත්‍රිපිටකය තල්පත්වල ලියා තිබුවේ. මෙය ලෝක බෞද්ධ ඉතිහාසයේ විශාලතම සංරක්ෂණ කාර්යය කියලා සැලකෙනවා. එදා ඒ තීරණය නොගත්තා නම් අද අපිට කියවන්න ත්‍රිපිටකය ලැබෙන්නේ නැහැ. අද අපි පිරිත් පොත් අතට ගන්නවා, බණ පොත් කියවනවා, YouTube එකේ ධර්ම දේශනාවන් අහනවා. ඒ හැම වචනයක්ම අපිට ළඟා වෙන්නේ පරිගණකයක් නිසා නෙවෙයි, මුද්‍රණයන්ස නිසා නෙවෙයි. ඒ හැම වචනයක්ම අපිට ආවේ බඩගින්නේ ඇට සැකිලි බවට පත්වෙමින් වැලි ගොඩවල් මත වැතිරි තමන්ගේ ජීවිතයට වඩා බුදු සසුනේ පැවැත්ම වටිනා බව විශ්වාස කළ ඒ උතුම් භික්ෂූන් වහන්සේලාගේ අප්‍රමාණ පරිත්‍යාගය නිසා. අපේ බෞද්ධ ශිෂ්ටාචාරයේ අත්තිවාරම ගොඩ නැගුණේ ගල් වැලි සහ ගඩොල් වලින් නෙමෙයි. ඒ අත්තිවාරම ගොඩ නැගුණේ බුදු සසුන උරහිසේ තබාගෙන කුසගින්න පවා නොසලකා ශ්‍රී සද්ධර්මය ලෝකයට රැකදුන් ඒ උතුම් සංඝ පරපුරේ වීරයන්. ඉතින් අපිට කළ හැකි හොඳම ගෞරවය වන්නේ ඒ උතුම් ධර්මය දැනගෙන ධර්මය ඉගෙන ගනිමින් පිළිපදිමින් ඊළඟ පරම්පරාවටත් නිවැරදිව බාර දීමයි. ඉතින් දන්නෙම නැතුව මේ වැඩසටහනේ අවසානයටත් අපි ළඟා වෙලා තියෙන්නේ. ඉතින් පුරා හෝරාවක් අප වෙත රැඳී සිටි ඔබ සැමට බොහෝමත්ම ස්තුතිවන්ත වෙමින් ලබන බදාදා රාත්‍රී 9ට සැඳැල්ල වැඩසටහනටත් හැමදාම වගේ ඉරිදා අරුණැල වැඩසටහනටත් සවන් දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. අද වැඩසටහනට කතනෙන් සහ තාක්ෂණයෙන් සහය දුන් ජනකටත් බොහෝම ස්තුතියි. ඉතින් ඔබ සැමට සුප සතියක්. ආයිබෝවන්.